මුනිියවස් විදවාදම නොදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්.

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් මුණෙදෙනී කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගෙ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරයකුස් මෙන්දමු දේ ජහරු දිවිහි එෆෙමුන්තිය එහුන්තෙරින්න ගෙනස්දනී ලෝබීගෙ එහසාස් දහුගෙ ලවතම් හිතුගෙ තෙලුම් අවස්කොල්ලා තිබාගෙ බෑවිරියාගෙ හඳන්තන් ආකුල්ලෙරෙන ලවතම් ಹಮೇಕನೆ ನುವದಿ ಹೇಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ಎಂ
3: ಕೊಮ್ಮೆ ಪೀಠೆಗೆ ಫಹತುಗ ವಾಹಕೆವೆ ಕೊಮ್ಮೆ ಲಾವೇಗೆ ಫಹತುಗ ಕೊಮ್ಮೆ ಸಹಿತೆಗೆ ತೆಳುಮೆವೆ ಮೀ ಮ್ಯೂಸಿಕ್ ಆಲ್ಬಮ್ ತಕ ಗಿನಿಸ್ತೇತಿರುಮೆ ಎಗ್ಗಡೀರು ಎಂಗ್ ಆಲ್ಬಮ್ ಎಫ್ ವೈಬೆ

0: මේ හාර්ගඩ මෙවැනිිය ගඩි න්සස් අම්මිනි ටිං ක් නොතයක මෙ ගට්ස් වේ ෙමෝ මිගඩිග කුර මිගැදන රාජ හඳුන මිශෝ අරුණ මිශෝග මී වාහකද කල්මුන් එබදාන්දේ තෙරදේ තෙරෙන් සරකාර්ග ඔෆිස් තකුන්දේ හිදමතකා කුඩ ගොතුන් වෙස් එගතුන් මියදු අල්ගුන් මෙ වාහකද කාලානි දෙහස් ෆන්සවිස් වන හර්ගේ ඉන්කම් ටෙක්ස්ගේ ටෙකුගේ සුංගඩි අධි සුංගඩිය කුළු කුලිගෙන් කුරිය ගෙන්දා හරක ඇත්ත මී කමා බෙහෙ ගොතුන් මවලුමාතින් මල්ගඩා එකක ස්ටඩියෝග මීනවී senior tax officer medium tax pay audit muhammad idam kine to hal
1: adwarang bajwar henduna ka
0: bajwar henduna ka de algune me furata ma sawale ge gotum we sahala hi wani income tax ge kur tarafe de wafan to
1: admi income tax ki aamdani naga tax kanunu we dashun nagamun anna tax den aamdani naga tax kanunu divhe rajya ge sarkaru ge gazetu ga me shaya yu kore fami wani satara december 2009 ada den e pawga ef oga me income tax aki ek january 2020 him pashi gan naga tax den ama mi gaanu nu ge teden ane ujura ge amdani naga tax nagam pasha af mi wani ek april 2020 him pashi gan den income tax

0: එහෙම වර වර බොඩ විස්මයන් උලෙන් චේහෙන දොන් ආන්සකෝ හෙඳුණු දෙන් හෙඳුණු ගඩියා වීරෝස්සේ ගඩියා මේ මදිරෙම් මේ ගිනවා වගුත ඒ වගුත හොගහම ගේග උලේරුස් දොරු ලප්පල්ලන් තිබේෂේ පුණනි දොන් මේ බරංගලු වේත දෙන්
1: ආ රංගලු මහාරෝ
0: රංගලු දො එහෙම දෙන් අදි හාසකුන් කුඩ කුජ්ජකු දෙන් බලි වෙජ්ජා දෙන් ඒ වරන් උඳගු කමෙ වර දෙරවා කමෙ දො ආර් මෙන් බොඩිති මීහුන්න ජෙහම වරස් මා උඳගු වේ කෑරිග මෙඩේ කුඩ කු දින්න කං කම් වීම දො එහෙම ඉනා දෙන් මී ගේ දෙවෙනි දෙන් මීහ කෑම දො එහෙන් තති උලෙනි මීහානු
1: ගැස්තානි ගෑ ගණක තිනෙජ්ජේ හැම
0: තිනෙජ්ජා හකන් හැර එහෙම දෙන් හොස්පිටල් එක ගිනවගු ති හේද කුරණි දො
1: ආ මේ ගැටේ දෙන් හැඬුණු ගැටේ ඉන්නානි
0: සෑබයි ගෙන් තියුලෙනි
1: සෑබයි හදාගෙන මෙයි
0: ගේ ගොස
1: ගේමි අයිර මෙන මම හොනුවාලම් වරින්ද
0: ඕකේ එහෙම ඉනාය කොල්ල වෙ ගෙනස් තේවි මෙදු ජහරේති දෙනි කොන් කුදින්නක හාසයි
1: නගවහයි මට දෙන ආශය
0: ජහල දෙන ලව ඉංගේ වා කියලා නා

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: නොදිහ එක මෙගහටස් දිවහිම්.

0: these beautiful things that I've got.
1: මුණියවස් විදුවඳම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම්ම.
2: ලවයකක් වහ. ලවයි.

රසූලාය කියමම්වා මීහ ෆහෙ හමකශවරුන් අල්ලාහ කියමම් වෙජ්ජේ අදි ෆුරගස් දීෆ මීහා දන්නාශ ෆහෙ තිමන් රස්කලාන්ගේ එවරෙන්ගේ කන්තත්ත බලහට්ටවන් හුන්නවි බේකලවකම්ගා කලේගෆාන් නොෆනුවමේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: ොඩාවේ කිබුරේ රූමකී මූමිනුන්ගේ සිෆයින් නෝ ොඩා කමකී ඉන්සානායත් ජෙහේ ඉජතිමාී බලි තහුගේ තෙරෙයින් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරවැරිවේ ොඩාවගෙන්වා මීහාගේ ගාතුගා එහෙම් මීහොන්නකී එවවෙස් අගෙන්නේ නිකමැති බයි එක හල මීහුන් එහෙම් මීහුන්නා මොආමලයි කොරාණී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකී මතී වසීෆාතකෙන් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගෙ දුළුම් බේරු එදානේ හුතුරු බස්තකෙක්ගේ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමුන් එකමුගේ නතිජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන් ජෙහෙ ඛිදුමේ එද්දුවහුන් අනෙද්දුවහ බොස්සුන් ලමුන් දියුන් රයිතුන්ගේ මෙදුගා හමනු ජහුන් උෆෙදුමක් මගු ෆහිවුන් මී තරක්කීවමුන් අන්න හුරිහා කවමුත්තකෙක් ගාවෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමාී බයියේ අලගනුමින්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුන් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයින් මීහුන් බොඩාවෙ ඔලනී නසබුගේ මොළුකමුන් කමක්බුනවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමුන් අනෙබ්බයකු කිබුරුවෙරිවේ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගේ මතිවරිකමුන් අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගේ ගොතුන් හෙව විස්නුමෙ දෙව්වාෆාවා එවවෙස් මීහකු එහෙ මීහුන්ගේ මච්චක් බොඩාවෙ කිබුරුවෙරිවේෙන් නූලේනෙ එහෙනී ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්لهහු ඒනාය දෙව්වාෆාවා නිියමතෙ ෆෑසාවෙරිකම ඉල්මුවෙරිකම හුනරුවෙරිකම මතී වසීෆායා මිකංකමකී අල්لهහු දෙව්වා නිියමැත්ත එකංකම ශුකුරුකොන් හුරුමී වාජිබුකමෙ එයි එකංකන් දෙමි හුරුමල් ලිබේ බාරෙවවෙස්මෙ ශුකුරු කුරුමුගේ තෙරේගා තිමාෆද අහුන්නා ඔහතුන්නක් කමේ හිතුමා ඕගා තෙරවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයි කුරුන් හිමෙනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්لهහුගේ රුහි බොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගෙල් ලඩු දනියා හමය වාසිල්ලුවුමගේ මගු ෆහිවානෙ කීර්ති රසූලාගේ හදීසෙක්ගාවේ وما تواضع احد لله الا رفعه الله المسلم ماني الله اتكا مدو موليوا اككويس اكلانگه امي هگگه درجه متيوري نكورو واي نوے بوداوي كيبور وريوي اولونو ميهونگه واهك كيرتي قرانوگه ات سورتيگا بيان كورو وافاوي ايگه ترين اككي قارون نامك كيونو ميهه ايناگه එම්මෙ ඉස්සතුගෙ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායෙකු අල්ලාහුගේ අමුරු ෆුල ගම්බවාගති එයි කිබුරු වෙරිවේ බොඩාවෙ ගතුමුගේ

ගන්නන් එවස් කහල සලාමකුන් සලාම් කොෆිනම එව්‍ර රිවෙති සලාමකුන් තියබෑමිහන් සලාම් කුරාශේ නුවත එසලාම් රද්දු කුරාශ හම කශවරුම් කොම්ම කමෙක්ගේ හිසා බල්ලවා කලවකම්ගා අල්ලාහ් වඩිගෙන්වේ.

0: එබයකා දෙමෙදුග අහුදෙන් ඔයි බයිග්ග ගාත හිමාය තෙරකං එදිගෙන් දා බයකු මෙනුවී එහෙම් මීහුන්ගෙ තෙරෙන්නේ නුවත තියබෑ මීහුන්නා හංගුරාම කුරුම නුවත එවරෙන්ගෙ කවුමුග මීහුන්නා හංගුරාම කුරුම එවරෙන්ගෙ හිත්ත දතිවෙගෙන් තියබෑ මීහුන්ගෙ ගාතන් ඇ බයකු මෙනුවී එහෙම් මීහුන්ගෙ තෙරෙන්නේ අල්ලාහ් ඉරාද කුරෙබ්බිනම එකලාංගෙ තියබෑ මීහුන්ගෙ මච්ච එවරෙන් ෆා කුරබ්බෑ ෆීස්කන් කෂවරෙ අදි තියබෑ මීහුන්නා හංගුරාම කුරීස්කන් කෂවරෙ ෆහ එවරෙන් තියබෑ මීහුන්නා වකිවේ තියබෑ මීහුන්නා හංගුරාම නුකෝ අදි තියබෑ මීහුන්නන් එවරෙන් තස්ලීම් කොෆිනම ෆහ එවරෙන්ගෙ මච්ච තියබෑ මීහුන්නකන් අල්ලාහ් මගෙ ලබ්වා ෆයින් නොවේ
1: දිවෙහි FM දිවෙහි නායකු නොදිය 1 MHz

0: alternativet i FM, 91 MHz.
1: දුවහකුව සිතන් කරාතා ලවයා මියුසික් කත්තේ ඔන්න ලෝබි හදියායක බදල් කොල්ල විදාානය මිවාර මෙෝති ඒ පුරුස තිබේ ෆුළුන් එම ලෝබිවා එම්ම ගයාවා ගඩින් අහරුතක වන්දෙන් ලෝයිබායකු අඩුවහි ටීටයිම් රිකවස්ට් මිහරු කුඩ බදලකායකු එම්ම කමුදා ලවතන් අඩුව හමුන් කොම්ම තිරිස් මිනටකුන් අලගුණු මෙෙන්කුරා ස්වාතක ජවාබ ෆොනුවා ොම ස්වාලකී එමහක කණඩාලා හා සහදයායා ගයකුද්දේ ාලමේ. තිබාගේ ඉල්මා තිබා එම ගයාවාලවතත්. මිපහරු මි හදයායා හමය තිබා ගෙන්කුස්තේ ාලමන් හදම
2: හවිර්ව සෑගඩික් බෑවරිය.
1: ති එහුන්තරින්ගේ එම මක්ගුල් ෆන්නානුන්ගේ ලවතැගෙනකි හාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමා තෙගෙනිකි හාවරකා

කොම්ම හප්තා කිවස් හෝම දෝහෝගෙරේ අගගටි පනදෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අකිසේ කුමතා.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එම ටියුන් කොඳම.
1: ලවයකස් පහ ලවයි.

0: വൈറൽ വൈബ്.
1: මේ නුවදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩියක කුරිය මිගෙන්දනි වෛරල් වයිබ් මේ හෆ්තාගේ ෂෝග ගෙනස්තෙමු මිදනි 2025 වනාහරු එම්මේ ගිනේ ස්ට්‍රීම් කොෆවා ලවතෝගේ තෙරෙන් ෆාහකොල වෙපයි ලවතා මේ හෆ්තාගේ ෂෝග ප්ලේලිස්ට් ග දෙම්මියෝති ස්ට්‍රීමින් ගේ දුනියේග එම්මේ නුෆූස් ගද අදි එම්මේ ගිනේ රෙකෝඩ් ත මුගුරාලා ෆන්නානු කමවා බේඩ් පණී ගේ ලවේ Me ena ge DTMF noni debi tiras mas photos milava. Milaveng 1.2 billion vure gina streams libi fave. Puerto Rico ge sagafi musica mizamanu ge music ekkolla ge ufadda fava milave ki. Dehas fansis vana haru ge Latin American music awards ka aharu ge emme molu lava ge maga mho de lava. Adi dehas 26 vana haru ge Super Bowl halftime show e fahu adivas milava dani eke chartoga trend vamo.

කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අක්ෂේ ගුමත්තා දෙක් බෙත්ත බෙත්ත පන්නේ.